ඉතින් එම ගීතය ගැන යමක් කියනව නම් එහි සංගීතය සපයා තියෙන්නේ නුවන් සමාවෙන තිලින රුහුණගේ විසින්. ඒ වගේම පදරචනය නුවන් ලීනගේ විසින්. ඉතින් මේ සුනීර සුමංග ගැන යමක් කියනනම් මං හිතනවා ඒ තාරුණ්‍යයේ හඬ ඇත්තටම ලාංකීය ගීත ශ්‍රේෂ්ත්‍රයේ නොමැකෙන සලකුණක් තබාවි. ඒ වගේම යෝන් හදවත් සසල කරන්නට මේ ඒ භාවමය හඬට මේ වන විටත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි සුනීර සුමංගගේ තවත් සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

ඉතින් ඒ සුන්දර ගීතයට සොන්දීප ඔබට හිතෙන්නේ නැති ඒ හඬ මොනතරම් සංවේදීද කියලා. ඉතින් එම ගීතය ගැන යමක් කියනවා නම් සමාවෙන්න ඒ ගායනය සුනීර සුමංගගෙන්, ඒ වගේම පද රචනය පනිදු විධානය විසින් තමයි සපයලා තියෙන්නේ. ඒ වගේම සංගීතය සපයලා තියෙන්නේ වජිර සුමින්ද විසින්. ඉතින් මෙම ගීත වලට සවන් දෙද්දී අපිට ඇත්තටම ආදරය ගැන නොයෙක් සිතිවිලි පහළ වෙනවා. ඉතින් මේ අන්තර්ජාලයෙන් මට හම්බෙච්ච පුංචි අදහසක් මං මේ වෙලාවේ ඔබත් එක්ක බෙදා ගන්නට කැමතියි. ඉතින් එහි ඒ නම් කර තිබුණේ ආදරය කියා දුන් පළමු ප්‍රේමය වෙත කියලා. ඉතින් එහි අන්තර්ගතය මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මෙය නොවේද නුඹෙන් මා උගත් ප්‍රේමය, අතින් අත් හල පසුත් තුන් හිතේ කොනකවත්, නුඹට මා ගැනත් මට නුඹ ගැනත් වෛරයක් නැති අපූරුව, මෙය නොවේද ඔබ මට කියා දුන් ප්‍රේමය. ඉතින් කොච්චර සුන්දරද ආදරය ගැන වෙනමම නිර්වචනයක්. ඉතින් අපි නැවතත් සුනීර සුමංගගේ තවත් සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

ඉතින් එම සුන්දර ගීතයට පදරචනය සපයලා තියෙන්නේ මංජුල මුහන්දිරම් විසින්. ඒ වගේම සංගීතය සපයලා තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්. ඉතින් ඒ සුනීර සුමංගගේ ඒ සුන්දර කටහඬත් එක්කම ඒ ජීවය පිරුණු ඒ ගීතය මං හිතන්නේ ලාංකීය ගීත ශාස්ත්‍රයේ රස විඳින සියලුම වයස් සීමාවන් වල, ඒ කියන්නේ වයස් සීමාවකින් තොරව හැමෝම එම ගීත වැළඳ ගනීවි කියලා මම හිතනවා. අපි නැවතත් සුනිර සුමංගගේ සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

ඉතින් එම ගීතය ගැන යමක් කියනවා නම් එහි පද රචනය සපයලා තියෙන්නේ අපරක්කේ සිරි සුදම්ම හිමි විසින්. ඒ වගේම සංගීතය සපයලා තියෙන්නේ සචී මధుරංග. ඉතින් එම ගීතය ඇසෙද්දී ඇත්තටම ආදරේ එක්තරා පැතිකඩක් තමයි එම ගීතයෙන් කියවෙන්නේ. ඉතින් මම අන්තර්ජාලයේ සැරිසරද්දී මටත් පුංචි පදවැල් ටිකක් නිත ගැටන මම තීරණය කරා ඔබත් එක්ක බෙදා හදා ගන්නට. එහි කියවුනේ මෙන්න මේ විදිහට. ඔබ එනතුරු මා බලා සිටියා, බලාපොරොත්තුව හදරඳවා. මිහිරි සිහිනයක තුරුළු වෙලා කල්ප කාලයක් වගේ දැනුණා. හදවත හැඬුවා, ඒත් ඔබ ආවේ නැහැ. උහුලන්නට බැරි දුක හඳා මම යන්නම් හීනය හැරදා. තනිවි වැළපෙන සඳ රේඛාවක ගොළු මගේ තනිකම සංගවා. අසරණ ප්‍රේමය කිරිමුදේ සංගවා. ආදරය එක එක ආකාරයෙන් එක එක අයට එක එක විදිහට දැනෙනවා. ඒ දැනෙන විදිය එක එක අය එක එක ආකාරයට ඉදිරිපත් කරනවා. ඉතින් අපි නැවතත් සුනිර සුමංගගේ සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.